ලුංජත මුංජත මෝනජත තර අංක කව මරණ පාසේ සේවියලේ රාමනා රස්නා රාම නාම හිත ජාත කහා කර ජමනා රහව ආගම නිර්ගම ජෝතික ජානේ බෝ බෝ ව්‍යාකරණා පංත මන්ත්‍ර සබ ඖෂධ ජානේ අංක තව මරණා රාජ පෝග අර්ථ ශත්‍ර සිංහාසන බෝ සුන්දර රමනා පාන කපූර සෝබාසක චන්දන අන්ත තව මරණා বেদ পুরাণ সিমরত সব খোজে কহু না উবরনা কহু কবীর ইউ রামে জম্পো মেট জন্ম মরনা আশা ফিল রবাবি বলদ পখাওজ কৌয়া তাল বজাওে পের চোলনা গধা নাচে পেশা ভগত করাওে রাজা রাম

වචනේ අමුක පගත අනික ජනතාරේ සුමරහ අනික මුනි අංගලේ ටික නිර්තන තන පායෝ ප්‍රව නානක අනික